0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me aarambha vanne SBS Kuan Vidhuliye Sinhala Sevayai. Kuan Vidhuliyen Antarjaliyen saha Jankama Durakathinen.
2: Subama subodesanak kiyala piliganna oba sielu denawama ada SBS Sinhala Seve Sachivi Wedasarahanta. ඉතින් අද මේ මාසේ 18 වෙනිදා සඳුදා දිනේ SBS සිංහල සජීවී වැඩසටහන ඔබ වෙත ගෙනෙන මම දිනේෂ් ලියනගේ. ඉතින් අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ මෙල්බර්න්හි SBS ගුවන්විදුලි මැදිරි සංකේතයේ සිටයි. වැඩසටහන ආරම්භයේදී සුපුරුදු පරිදි අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලින් ජාතියේ උරුංජරි වයුරුම් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩහිටියන්ට අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ මෙල්බර්න් භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සංධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපගේ ගෞරවය පුද කර සිටිනවා. හොඳයි, ඉතින් අද දවසෙත් අපි ඔබට විශේෂාංග කිහිපයක්ම ගෙනලා තිනවා. විශේෂයෙන්ම මේ ෆෙඩරල් අයවැය ගැන අද දවසෙත් අපි තොරතුරු ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අයවැය තමයි පසුගිය සතියේ වැඩි කතාබහට ලක්වුණු මාතෘකාව. ඉතින් මේ සතියේත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම්.

පැමිණින්නයි තින සමගින් එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අද වැඩසටහන අපි ආරම්භ කරන්නේ සුපුරුදු පරිදි දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. ඉතින් තිසරණී විජය බණ්ඩාර අපේ SBS සිංහල සේවයේ නිෂ්පාදික තිසරණී විජය බණ්ඩාර සිඩ්නි නුවර ඉඳලා සූදානම් ඉන්නවා අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න. එනම් අපි දැන් මැදිරිය බාර කරනවා තිසරණීට ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න. ඉන්න අනතුරු අපි අද දවසේ ඉතුරු වැඩසටහන වෙත යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා.

0: आद मै 10 आठवणद सांदुदा SBS प्रवृत्ति संस्करणे सहा इदिरिपत् किरीम तिसरणे विजय भंडार पुवत् सिरस्थल इतिहासे विशालतम संक्रमण कप्पादुव लिबरल संधानेन विपक्ष नायकवरया आयव्यय पिलितुरु कथावेदी कियायि न्यूज़ पोल मत विमसुमकिन नव आयव्ययट अयहपत् प्रतिचार जनताव प्रियकरण अगमति लेस अल्बनीसी इदिरियेन सिड्नी वायंबदिग प्रदेशेहि पुद्गल मरणयक् सकसहित मरणयक् बव पोलिसिय कियायि लोक सौख्य संविधानेन इबोला हदिसी तत्वयक् प्रकाशयट FA कप पापंदु तरंगावली जय मैंचेस्टर सिटी पिलट दैन पुवत् सविस्तरव लिबरल संधाने संक्रमण प्रतिपत्तिय ऑस्ट्रेलियानु इतिहासे विशालतम संक्रमण कप्पादुव वनु ऐति बव विपक्ष नायक एंगस टेलर पवसनवा ओहु मे बव संधान कले मेवर आयव्यये सिय पिलितुरु कथावेदी එහිදී ඔහු විසින් නිවේදනය කළ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති අතරට සංක්‍රමණ සංඛ්‍යාව කපාදු කිරීම, ඉදිකර ඇති නිවාස ගණන මත සංක්‍රමණය පදනම් කිරීම, තාවකාලික ආරක්ෂණ වීසා යලි ස්ථාපිත කිරීම, ස්ථිර සංක්‍රමණිකයන් දැතුළුව පුරවැසියන් නොවන පුද්ගලයන් වෙත ලැබෙන සුබසාධන ගෙවීම් 17ක් නැවැත්වීම යන ප්‍රතිපත්ති ඇතුළත්. මෙම ප්‍රතිපත්ති අසාධාරණ බව සංක්‍රමණිකයන් සහ විචාරකයන් පවසනවා. මේ සම්බන්ධයෙන් SBS වෙත අදහස් දැක්වීමක් කළ විපක්ෂ නායකවරයා
1: Our very generous welfare safety net should be for Australian citizens. This will all be grandfathered, by the way. So when people come to this country and they don't want to give up their citizenship of another country, that's a choice they make. But there are consequences in choices too. And that will be clear and upfront to people if they want to come to Australia.
0: ලේබර් නව අයවැය 1993 වසරේ පටන් මේ දක්වා වූ නරකම අයවැය ලෙස නිවුස් පොල් මත විමසුමක් ඔස්සේ අදහසක් ඉදිරිපත් වී තිබෙනවා. විමසුමට සහභාගී වූ පිරිසෙන් 52%ක් මෙම අයවැය ඔස්සේ සිය ආර්ථික තත්ත්වය අයහපත් වනු ඇති බවට විශ්වාස කරන අතර තරුණ සහ වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන් අතර බෙදීමක් ඇති කරනු ඇතැයි 47%ක් විශ්වාස කරනවා. ලේබර් පක්ෂයේ සඳහා වන සහාය 31%ක අගයක නොවෙනස්ව පවතින නමුත් වන් නේෂන් පක්ෂයේ සඳහා වන සහාය 27%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලිබරල් සඳහනය 20% දක්වා පහත වැටී තිබෙන බවයි වාර්තා වන්නේ. ජනතාවගේ ප්‍රියතාව හිමි අගමැතිවරයා ලෙස ඇන්තනි ඇල්බනීසි ඉදිරියෙන් සිටිනවා. ඒ 46%ක ප්‍රතිශතයකින්. ඇංගස් ටේලර් සතුරු ප්‍රතිශතය 38%ක්. සතියන්තයේ සිඩ්නි වයඹදිග ප්‍රදේශයේ සිදු වූ පුද්ගල මරණයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කටයුතු අරඹා තිබෙනවා. බැල්කනියක සිට පුද්ගලයෙකු කෑගසන හඬක් ඇසුණු බවට වාර්තා වීමෙන් පසු කාසල් හිල් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකට හදිසි කණ්ඩායම් කැඳවීම සිදු කළා. ගොඩනැගිල්ලෙන් පිටත උද්‍යානයක බරපතල තුවාල ලබා සිටි 44 ඇවිරිදි පුද්ගලයෙකු ඒ අනුව පරිපූරක වෛද්‍යවරුන් විසින් සොයාගත්තා. ඔහු එම ස්ථානයේදීම මිය ගියා. පොලිසිය පවසන්නේ මෙම මරණය සැක සහිත බවයි. දැන් විදෙස් පුවතක්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉබෝලා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නමුත් එය වසංගත තත්ත්වයක් ලෙස වර්ග කිරීමට තරම් බරපතල නොවන බවද පවසනවා. උගණ්ඩාව සහ කොංගෝ රාජ්‍යයෙන් මෙලෙස ඉබෝලා වැළඳි පුද්ගලයන් වාර්තා වනවා. දැන් ක්‍රීඩා පුවතක්. FA කප් පාපන්දු තරගාවලි ජය මැන්චෙස්ටර් සිටි පිල හිමි කරගත්තා. ඒ එක්සත් රාජධානියේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී චෙල්සී පිල පරාජයට පත් කරමින්. කෙසේ වෙතත් ප්‍රීමියර් ලීග් තරගාවලියේ තවත් වැදගත් තරඟ දෙකක් තවමත් ඉතුරු වී ඇති බැවින් ක්‍රීඩකයන් මත්පැන් භාවිත කරමින් තරඟ ජය සමරන්නේ නැති බව කණ්ඩායම් කළමනාකරු පවසා සිටියා. පුවත් සමප්තයි. දිනපතා පුවත්වලට සවන් දෙන SBS.com.au/ සිංහල වෙත

හොඳයි. ඉතින් පසුගිය සතියේදී ඉදිරිපත් වුණා ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අයවැය. ඉතින් මේ අයවැයේදී විශේෂ යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණා. ඉතින් මේ අතරින් එකක් තමයි මේ කැපිටල් ගේන් ටැක්ස්, එහෙම නැතිනම් මේ පදු සංශෝධන සඳහා ලබා දෙන මේ වට්ටම්. ඉතින් මේකට යම් සංශෝධනයක් ඉදිරියේදී ගෙනෙනවා කියලා ෆෙඩරල් අයවැයේදී යෝජනා වුණා. ඉතින් 2026 දින ටැක්ස් ඩෙඩ්ලයින් එක නිසා ඔස්ට්‍රේලියාවේ හවුසින් ප්‍රයිසස් පහත වැටේද, ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපළ පහත වැටේද කියන කාරණය මේ දිනවල බොහෝ දෙනෙක් කතා වෙනවා. ඉතින් මේ දවස්වල ප්‍රොපර්ටි ඉන්වෙස්ටර්ස්ලා අතර මේ ප්‍රශ්නය ටිකක් වැඩිපුර කතා වෙනවා. ඉතින් ප්‍රධාන හේතුව තමයි කැපිටල් ගේන්ස් ටැක්ස්, එහෙම නැත්නම් මේ CGT සඳහා ලබා දෙන වට්ටම, මේ කැපිටල් ගේන් ටැක්ස් සඳහා දෙන ඩිස්කවුන්ට් එක වෙනස් වෙනවා. දැන් තියෙන ක්‍රමවේද යටතේ, දැන් තියෙන සිස්ටම් එක යටතේ කෙනෙක් නිවසක් වගේ ඇසෙට් එකක් විකුණලා ලාභයක් ලැබුවොත් ඒ ලාභයෙන් ඒ ප්‍රොෆිට් එකෙන් 50%ක් පමණයි ටැක්ස් කැල්කුලේෂන් එකට මේ බදු ගණනය කිරීමට යොදාගන්නේ. උදාහරණයක් විදිහට මේ කැපිටල් ගේන් එක අපි කියමු $100,000ක් නම් ඔබ නිවසක් විකුණලා ඔබට ලැබිච්ච බදු, ඒ කියන්නේ ඔබට ලැබිච්ච ලාභය $100,000ක් නම් ටැක්ස් රිටර්න් එකේදී ඒ ලාභය 50,000ක් කියලා පමණයි ගණනය කරන්නේ, ඒ 50,000ට පමණයි බදු අය කරන්නේ. නමුත් දැන් 2027 ජූලි පළවෙනිදා පස්සේ මේ තත්ත්වය වෙනස් වෙනවා. ඉතින් ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය ජිම් හැන්කොක් කියනවා මේ දිනෙන් පස්සේ මේ කැපිටල් ගේන් එකට 50%ක ඩිස්කවුන්ට් එක ඒලෙසෙම ලැබෙන්නේ නැහැ කියලා. ඒ වෙනුවට උද්ධමනය මත පදනම් වෙලා, ඉන්ෆ්ලේෂන් එක මත පදනම් වෙලා ගණනය කරන බදු සහනයක් තමයි මේ ආයෝජකයින්ට ලැබෙන්නේ කියලා. ඉතින් ඒක බොහෝ වෙලාවට මේ වර්තමානයේ ලැබෙන 50% ඩිස්කවුන්ට් එකට වඩා අඩු වෙන්න පුළුවන් කියලා තමයි සහකාර මහාචාර්ය ජිම් හැන්කොක් පවසන්නේ. ඉතින් සමහරු අහන ප්‍රශ්නයක් තමයි දැන් මේ ඉන්වෙස්ටර්ස්ලා 2027 කලින් කලබල වෙලා ඉක්මනට මේ තමන්ගේ ප්‍රොපර්ටිස් විකුණයිද කියන එක. ඉතින් එහෙම වුණොත් මේ හවුසින් මාකට් එකට ගොඩක් ප්‍රොපර්ටිස් ඇවිල්ලා හවුසින් ප්‍රයිසස් මේ නිවාසවල මිල ගණන් පහත වැටෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් ඇතිවේද කියන එක ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරනවා. ඉතින් ඉන්වෙස්ටර්ස්ලා වගේම මේ පළමු නිවාස ගෙනුම් කරුණුත් මේකට අවධානයක් යොමු කරනවා කියලා අපි හිතනවා. ඉතින් මේ ඩොමේන් කියන ආයතනයේ ආර්ථික විද්‍යාඥයෙක් විදිහට කටයුතු කරන, ආර්ථික විශේෂඥයෙක් විදිහට කටයුතු කරන නිකෝලා පවෙල් කියනවා මේ ඩෙඩ්ලයින් එකක් තිබුණාම සමහර ඉන්වෙස්ටර්ස්ලා ඇත්තටම විකුණන්න පුළුවන් කියලා. දැන් ජූලි ලබන අවුරුද්දේ 2027 ජූලි පළවෙනිදාට කලින් ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා සමහර විට මේ ප්‍රොපර්ටිස් විකුණන්න පුළුවන් කියලා. හැබැයි මේ ඇයගේ අදහසට අනුව නම් මේ තවත් හේතු මේකට බලපාන්න පුළුවන්. මේ නිසා මේ ඉන්වෙස්ටර්ස්ලා සමහර විට විකුණන්න නැතුව තමන්ගේ ප්‍රොපර්ටි එක තියාගන්නත් පුළුවන් කියලා ඇය කියනවා. ඉතින් මේකට ප්‍රධාන හේතුව ලෙස ඇයි කියන්නේ මේ නෙගටිව් ගියරින් කියන ක්‍රමවේදයට ගෙන වෙනස්කම් කලින් ප්‍රොපර්ටිස් ගත්ත අයට බලපාන්න නැති විදිහට සැකසීම. ඒ කියන්නේ රජය කියන මේ ග්‍රෑන්ඩ් ෆාදර්ඩ් වෙනවා කියලා. ඒ කියන්නේ මේ පරණ රූල්ස් යටතේ ගත්ත ඉන්වෙස්ට්මන්ට්ස් වලට ඒ ලැබෙන ප්‍රතිලාභ, ඒ බෙනිෆිට්ස් දිගටම ලැබෙනවා. ඉතින් මේක නිසා මේ මෝගේජ් රීපේමන්ට්ස් වැඩි, සිටි එකේ තියෙන අපාර්ට්මන්ට්ස්, සිටි එකේ තියෙන හවුසස් වගේ ඒවට, කියන්නේ ප්‍රයිම් ලොකේෂන්ස් වල තියෙන මේ නිවාසවල ඉන්වෙස්ටර්ස්ලා ඒ ටැක්ස් බෙනිෆිට් එක අතහැරලා විකුණන්න නැති වෙයි කියන තත්ත්වයක් තමයි උන් ප්‍රකාශ කරන්නේ. ඉතින් නිකෝලා පවෙල් කියලා මේ සමහර සේල්ස් වැඩි වෙන්න පුළුවන් යම් පමණකින්, හැබැයි ලාර්ජ් ස්කේල් මේ සප්ලයි ෂොක් එකක්, ඒ කියන්නේ දැන් අපි කියමු එක පාරටම නිවාස බොහෝමයක් නිවාස වෙළඳපළට ඇවිල්ලා මේ ප්‍රොපර්ටිස් ගොඩක් ආපු නිසා මාකට් එකේ ප්‍රොපර්ටි ප්‍රයිසස් එක පාරට ඩ්‍රොප් වෙන්න පුළුවන්, එක පාරට පහත වැටෙන්න පුළුවන් තත්ත්වයක් නම් ඇති වෙන එකක් නැහැ කියලා තමයි නිකෝලා පවෙල් කියන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ මේ හවුසින් වලට තියෙන ඩිමාන්ඩ් එක ගොඩක්ම වැඩි නිසා මේ හවුසින් ප්‍රයිසස් ඉක්මනින්

වැටෙන් නැති වෙනවා කියලා University of Sydney Martin Duck පවසනවා. ඉතින් මේ ඩිමාන්ඩ් එක ඉතාම ශක්තිමත්නේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් මේ නිසා කියන තරම්ම ප්‍රයිසස් ඩ්‍රොප් වෙන එකක් නැහැ කියලා තමයි ඔහුගේ අදහස වෙලා තියෙන්නේ. ඉතින් මේකට හැබැයි හැමෝටම එකම ආන්ස එක නෙමෙයි තියෙන්නේ. විශේෂයෙන්ම දැන් අපි කියමු රිටයර්මන්ට් එකට ආසන්නයේ ඉන්න පිරිස්, ඒ වගේම ඉදිරි වසර කිහිපයේ ප්‍රොපර්ටි එක විකුණන්න හිතාගෙන හිටපු ඉන්වෙස්ටර්ස්ලා සමහර විට මේක නිසා ටිකක් කලබල වෙලා තමන්ගේ සැලසුම් වෙනස් කළා. ලබන අවුරුද්දේ ජූලි පළවෙනිදාට කලින් තමන්ගේ ප්‍රොපර්ටි එක විකුණලා මේ බදු සහනය ලබා ගන්න කටයුතු කරයි කියන කාරණයක් වෙන්න පුළුවන්. ඉතින් සරලවම කිව්වොත් 2027 ටැක්ස් ඩෙඩ්ලයින් එක නිසා හවුසින් ප්‍රයිසස් ලොකුවටම වැටෙයි කියලා එක්ස්පර්ට්ස්ලා මේ විශේෂඥයෝ මෙතන කියන්නේ නැහැ. සමහර ඉන්වෙස්ටර්ස්ලා ඇත්තටම විකුණන්න පුළුවන්. නමුත් මැසිව් සෙලින් වේව් එකක් විශාල වශයෙන් මේ හවුසස් විකුණන නිවාස විකුණලා ඔස්ට්‍රේලියාවේ නිවාසවල ප්‍රයිස් ඩ්‍රොප් එකක් බලාපොරොත්තු වෙන්න අමාරුයි කියන කාරණේ තමයි මේ විශේෂඥයෝ කියන්නේ. ඉතින් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ඔබ තියෙනවනම් ඉන්වෙස්ටර් කෙනෙක් නම් ඉතින් කලබල වෙලා මේ පැනික් සෙල් කරන්න තත්ත්වයක් නෙමෙයි මේ වෙලාවේ තියෙන්නේ. ඉතින් ජූලි පළවෙනිදා ඩෙඩ්ලයින් එකත් එක්ක එහෙම කලබල වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබේ අකවුන්ටන්ට් හෝ ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් එක කතා කරලා මේක හොඳින් සැලසුම් කරගන්න කියන රිමයින්ඩ් එකක් තමයි මේක කියන එක තමයි මේ විශේෂඥයෝ කියන්නේ. ඉතින් මේ අපි ඔබ වෙතගෙන තොරතුරුත් ඇත්තටම පොදුවේ සැමටම බලපාන තොරතුරු තමයි. ඉතින් ඔබේ එක එක් තත්ත්ව මත මේ තොරතුරු වෙනස් වෙන්න පුළුවන් ඔබට බලපාන ආකාරය. ඉතින් මේ නිසා මේ විශේෂඥයෝ කියන පරිදිම ඒ සඳහා නිසි උපදෙස් නිසි සුදුසුකම්ලත් පුද්ගලයෙකුගෙන් නිසි උපදෙස් ලබා ගන්න කියන කාරණයක් අපි ඔබට මතක් කරනවා. හොඳයි, එනම් ඉතින් අපි ඒ කෙටි විශේෂංගයත් සමගින් අපි දැන් ගීතයක් රස විඳින්න තමයි සූදානම් වෙන්නේ. මේ ගීතෙන් අනතුරුව නැවතත් හමු වෙමු.

0: SBS ප්‍රවෘත්ති පොඩ්කාස්ට් තුළින් ජාතික සහ ගෝලීයව වැදගත් ප්‍රවෘත්ති. ඔබගේ ප්‍රියතම පොඩ්කාස්ට් මගින් SBS ප්‍රවෘත්තිවලට සවන් දෙන්න. නැතිනම් පිවිසෙන්න sbs.com.au/news/audio වෙත. ඉන්සයිට් අනිකයි කතා නොකරන මාතෘකා විවාද කිරීමට සමත් SBS හි සම්මානලාභී රූපවාහිනී කාලීන වැඩසටහන SBS රූපවාහිනියෙන් අඟහරුවාදා රාත්‍රී 8:30ට සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්. ඇබ්‍රිජිනල් සහ ටෝර ස්ට්‍රීට් දූපත්වාසීන් හට බලපාන කරුණු පිළිබඳව දැනගන්න SBS NITV රූපවාහිනී නාලිකාවෙන් රූපවාහිනියේ චැනල් 34 ඔස්සේ හෝ SBS ඔන් ඩිමාන්ඩ් වෙතින්. සියගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන් ස්මාර්ට් ටීවි මගින් ටැබ්ලට් එකකින් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS ඔන් ඩිමාන්ඩ් ඇප් ඩවුන්ලෝඩ් කරගන්න. SBS රූපවාහිනී නාලිකාව සමානලාභී නාට්‍ය, ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත කෙරෙහි. SBS ප්‍රධාන රූපවාහිනී නාලිකාව චැනල් 30න්, SBS රූපවාහිනී වයිස්ලෑන්ඩ් නාලිකාව චැනල් 31න්. ලෝපුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 නාලිකාවෙන් සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්.
1: SBS Audio.
0: ඔබට අවශ්‍ය රිද්මේ හඳුනාගන්න ප්ලේ බටන් එක ක්‍රියාකරන්න.
2: SBS Chill.
3: SBS Pop Asia. Non-stop Asian Pop.
4: Can you describe that feeling for people who haven't experienced it?
5: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
6: Far from the partisan politics.
0: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබේ සිත කිවලට ගැලපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්ින් SBS Audio app download කරගන්න.
1: sbs.com.au/audio.
7: මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
8: අද මේ මාසේ 18 වෙනිදා ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරන මවුබිමින් පුවත් විශේෂාංගය දැන්. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදයත් එක්ක විදේශ මුදල් ප්‍රවාහයන් මෙරටින් විදේශයන්ට ගමන් කිරීම නැවැත්වීම හේතු කරගෙන වාහන ආනයන ඇතුළු ආනයන සීමා පනවන්න කටයුතු කළා. ඊට පස්සේ පසුගිය කාල සීමාවේ වාහන ආනයන සීමා ඉවත් කිරීමත් එක්ක රටට විශාල වශයෙන් වාහන ආවා. ඒ වෙනුවෙන් ලංකාවේ තියෙන විදේශ මුදල් වියදම් කරන්නත් සිද්ධ වුණා. කොහොමනත් ආනයනය කරන වාහන සඳහා 50%ක අධිභාරයක් පනවන්න රජය කටයුතු කළා. වාහන ආනයනයට මේ 50%ක පැනවූ අධිභාරය ගැන විවිධ පාර්ශව විවිධ අදහස් පළ කළා. අපි දැක්කා ඒ පිළිබඳ විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු වෙලා තිබුණා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඒ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා.
9: මතක ඇති එදා ඔබ පොරොන්දුත් දුන්න විස්කාර එකක් ලක්ෂ 12කට ලබා ගැනීමේ අවස්ථාව ඊට ප්‍රස්තාව සලසනවායි කියලා අද අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. තවත් අමතර 50%ක බද්දක් වාහන මත පටවලා තිබෙනවා කියන කාරණාව. ඒ වගේම මම දැන් අරුමුපුදු ප්‍රකාශයක් කරනවා, ඔබගේ මුදල් නියෝජ්‍ය ඇමතිවරයා මේ බද්ද පැනෙව්වයි කියලා ඒ වාහනවල මිල ඉහළ යන්නේ නැහැලු. මේ වගේ විහිළු සහගත කතා රටට ඉදිරිපත් කරන්න නැතුව කරුණා කරලා ජනතාවගේ පැත්තෙන් ආර්ථිකයේ විධිමත් ලෙස කළමනාකරණය කරන්න ඔබ වග බලා ගන්නට ඕන.
8: මේ වාහන ආනයනය මත පැනවූ අධිභාරය පිළිබඳව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශේෂ පැහැදිලි කිරීමක් කරා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ඔහු කිව්වේ පහුගිය මාස 2ක කාලය ඇතුළේ ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ අනුව රටේ පවතින සංචිත කළමනාකරණය කරගන්න මෙම වාහන ආනයනය මත අධිභාරය පැනවුවා කියලා ඔහු සඳහන් කරා. කොමුණත් වාහන ආනයනය තහනම් කිරීමක් හෝ සීමා කිරීමක් සිද්ධ කරලා නැහැ. යම් කෙනෙකුට මේ අවස්ථාවෙත් වාහනයක් ගෙන්නන්න අවශ්‍ය නම් ඒ අධිභාරයට යටත්ව වාහන ගෙන්නන්න පුළුවන්. මේක මාස 3ක කාලයක් සඳහා ගත ක්‍රියාමාර්ගයක් කියලා අනිල් ජයන්ත ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළා.
10: පුද්ගලික පරිහරණය සඳහා භාවිත කරන වාහන ආනයනය කිරීමේදී මාස 3ක කාල සීමාව සඳහා අපි බදු වැඩි කරනවා. ඒ අරමුණ බවට පත් වෙන්නේ ඒ මාස 3ක කාල සීමාව සඳහා පුද්ගලික පරිහරණය කරන වාහන ආනයනය කිරීම ඔබට පුළුවන් නම් ප්‍රමාණ කරන්න කියන පණිවිඩය මේ දෙන්නේ. දැනට වාහන ආනයනය කිරීමේදී තියෙන තීරු බද්ද 30%. ඒ 30%න් 50%. 30%න් 50% කියලා කියන්නේ 15යි වැඩි වෙන්නේ. මතයක් වෙනවා. ඒ නිසා 150කින් වාහන මිල ඉහළ යනවා කියලා සම්පූර්ණ මිත්‍යාවක්. එහෙම වෙන්නේ නැහැ. වැඩි වෙන්නේ 15කින්. ඒ වැඩිවීමත් සිද්ධ වෙන්නේ කාට හෝ තමුන්ගේ පෞද්ගලික පරිභෝජනයේ මාස 3කට කල් දරාගෙන ඉන්න බැරි අය විතරක් මේක ගෙවන්න සිද්ධ වෙන නිසා ඒක පොදුවේ වෙළඳපළේ මිලට බලපාන්නේ නැහැ.
8: ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල සමග විස්තීරණ ගිවිසුමක ඉන්න බව අපි කවුරුත් දන්න කාරණයක්. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් වන 5 සහ 6 සමාලෝචන ඇගීමට ලක් කරන්න මේ මාසේ 27 දින නියම කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ විධායක මණ්ඩලය තමයි මේ දින නියම කර ගැනීම කරලා තියෙන්නේ. මේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීම කරයින් පස්සේ ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 700ක පමණ මූල්‍යාධාරයක් ලබා ගන්න අවස්ථාව සැලසෙනවා කියලත් ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල සඳහන් කරලා තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ සංනිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය මේ පිළිබඳව අදහස් දක්වලත් තිබුණා. කොහොමුණත් මේ සමාලෝචනයට අනුමැතිය ලබා ගන්න අවදානමට ලක් වෙන්න පුළුවන් පාර්ශව ආරක්ෂා කරලා පිරිවැය ආවරණය කරන විදුලි සහ ඉන්ධන මිලකරණයට කටයුතු කිරීම ගැන අදහස් පළ කරලා තිබුණා. මේක මේ තීරණාත්මක పూర్ව ක්‍රියාමාර්ගයක් හැටියටත් මේ හඳුන්වලා තිබුණා. කොමුණත් 5 සහ 6 සමාලෝචන ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලත් එක්ක ලබන 27 සිද්ධ කරන්න නියමිතයි. පසුගිය කාල සීමාවේ ආන්දෝලනයට තුඩු දුන්නු මල්වානේ නිවස, මේක බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාට අයත් නිවසක් හැටියට නම් කරලා තිබුණා. මේ නිවසට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් ඇතුල් වෙලා ඒ අත්පත් කරගෙන තිබුණා. විශ්වවිද්‍යාල සෞඛ්‍ය අධ්‍යාපන ආයතන තුල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීමේ ගැටලුව නිසා සිසුන් විවිධාකාරයේ පීඩාවන් වලට මුහුණ දෙනවා. මේ ගැටලුවට විසඳුම් ලබා දෙන්න කියලා පහුගිය කාලයේ මුළුල්ලේම අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට පාර්ශවයන්ගෙන් ඉල්ලා හිටියා. නමුත් මේ වෙනකන් පිළිතුරු ලැබිලා නැහැ. ඒ නිසා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පහුගිය සති කිහිපයේ ශිෂ්‍ය උද්ඝෝෂණ, ජනතා දැනුවත් කිරීම්, විරෝධතා, පෝස්ට් ව්‍යාපාර, ඒත් එක්කම බලධාරීන් එක්ක සාකච්ඡා කරා. මේ අලුත් ආණ්ඩුව බලයට පත් වෙනකොට ජනතාවගෙන් සොරකම් කළ දේපළ ජනතාවට යාලි පවරනවා කියලා පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව නැවත මතක් කරලා හිමිකරුවෙක් නැති ඉඩම විදිහට ප්‍රකට වෙලා තිබුණු මල්වානේ පිහිටි අක්‍රදාසයක ඉඩම ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා පොදු ජනතා පරිහරණය සඳහා පවරන්න කියලා ඉල්ලලා තමයි විරෝධතා ක්‍රියාමාර්ගයක් විදිහට මේ අත්පත් කර ගැනීම සිද්ධ කරලා තිබුණේ. රජයට පවරාගෙන තියෙන හිමිකරුවෙක් නැති මේ නිවසට අනවසරයෙන් ඇතුළු වීම පිළිබඳව මේ වෙනකොට මේ අදාළ පිරිසට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරයා දොම්පේ පොලිසියට පැමිණිල්ලකුත් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඊයේ දවසේ තොරතුරු වාර්තා වුණා මේ පිළිබඳව අග්‍රාමාත්‍ය ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යවරිය විදිහට හරණිය අමරසූරිය මැතිණියගේ අවධානය යොමු වෙලා තියෙනවා. ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් පිළිබඳව අදාළ පාර්ශවත් එක්ක සාකච්ඡාවක් අද දවසේ අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පවත්වන්න නියමිත වෙලා තියෙනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරනවා කියලත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරලා තියෙනවා. හැබැයි මේ නිවසට ඇතුළු වෙලා ඉන්න ශිෂ්‍යෝ කවුද, ඇත්තටම අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේද ශිෂ්‍ය ව්‍යාපාරද කියලත් ප්‍රශ්න නැගෙමින් තියෙන වෙලාවක අන්තරේ හිටපු කැඳවුම්කරුවෙකු වුණු දැනට යූත් ෆෝ චේන්ජ් කියන සංවිධානයේ සංවිධායක ලේකම්වරයා විදිහට කටයුතු කරන ලහිරු වීරසේකර මේ විදිහට අදහස් දක්වලා තිබුණා.
2: අන්තරේ ශිෂ්‍ය ව්‍යාපාර

0: ඒ කියලා කියන්නේ ඉතිහාසය හැමදාම නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය කියන ප්‍රතිපත්තිමය කාරණා එක්ක එකග වෙච්ච ව්‍යාපාරයක්. ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු ව්‍යාපාරයක්. කාට හරි මේවයි නම් අරගෙන එක එකව කියන්න පුළුවන්, කරන්න පුළුවන්, මාධ්‍ය සම්දර්ශන දාන්න පුළුවන්. නමුත් ඒ ඉතිහාසය හරි ඒ ප්‍රතිපත්ති වලට හරි එකඟ නොවන කිසිම තැනකට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයකින් නම හරි ශිෂ්‍ය ව්‍යාපාරයේ නියෝජනයක් කියලා හරි කියන්න බෑ. ඒ නිසා ඒ ව්‍යාපාරය කිසිම විලාග මේ ආණ්ඩුව වලට කඩේ ගිය ව්‍යාපාරයක් නෙවෙයි. ඒක ඉස්සරහටත් එහෙම තමයි.
1: ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වීමත් එක්ක පත්කරපු ආණ්ඩුකාරවරයෙකුගේ ඉවත්වීමක් පිළිබඳ වීයේ සවස් යාමේ වන විට තොරතුරු වාර්තා වුණා. ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් එම දුරෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දීලා තියෙනවා. බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට පවතින වගකීම්, විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත ලෙස පැවරිලා තියෙන කාර්යයන්, ඒ වගේම පවුලේ වගකීම් සමෝබරව පවත්වාගෙන යනකොට ඇතිවෙලා තිබෙන අභියෝගාත්මක තත්ත්වය නිසා තමන් මේ තීරණය ගත්තා කියලා තමයි ඔහු ලිපියකින් දන්වලා තියෙන්නේ. රට වෙනුවෙන් වගකීම් සාගත දුරයක් හොබවමින් තමන්ගේ දේශයේ ප්‍රගතිය කරා ගෙන යන්න තමන්ට හැකියාවරින් දායක වෙන්න ලැබීම වාසනාවක් කියලා තෝ සනාන් කරලා තිබෙනවා. සංක්‍රාන්ති කාල සීමාවක් සහතික කරනු පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් සුදුසු අනුප්‍රාප්තිකයක් පත් කරනකම් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන්නත් කටයුතු කරනවා කියලා සනාන් කරලා තියෙනවා. කොමනක් ඔහු දුරෙන් ඉවත් වීම පිළිබඳව එයින් තහවුරු කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි තනතුර අහෝසි කරන්න දැනට තීරණයක් අරගෙන තියෙනවා. අපි දන්නවා මේ තනතුරේ කැපී පෙනෙන හමුදාවේ ඉහළ නිලධාරීන් රාශියක්ම කටයුතු කළා. ජෙනරල් සරත් ෆොන්සේකා, එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, ජෙනරල් ජගත් ජයසූරිය, එයා චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, ජෙනරල් ප්‍රශාන්ත සිල්වා, අඩ්මිරල් රවීන්ද්‍ර විජේගුණවර්ධන, අවසාන වශයෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේ තනතුරේ කටයුතු කරා. කොමනත් මේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි පනත ඉවත් කරන්න පනත් කෙටුම් පතක් මගින් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝගයේ පරිදි 2026 ආරක්ෂක මණ්ඩලයක ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත යනුවෙන් මේ පනත් කෙටුම් පත හඳුන්වා දීලා තියෙනවා. මේ ක්‍රියාත්මක වන දවසේ ඉඳලා ආරක්ෂක මණ්ඩලයක ප්‍රධානී දුරය දැරීම අවසන් කරන්න ඕනේ. ඒ දුරය දරන පුද්ගලයා සන්නද්ධ හමුදාවල ඔවුන් අයත් සේවයට අනුයුක්ත කිරීමත් එහිදී සිද්ධ වෙනවා කියලා සනාන් කරලා තියෙනවා. ඒ අනුව ආරක්ෂක මණ්ඩලයක ප්‍රධානී කාර්යාලයට අයිති සියලු චංචල නිශ්චල දේපල ආරක්ෂක විෂය පවරලා තියෙන ඇමතිවරයාගේ අමාත්‍යාංශයට පවරන්න අවශ්‍ය කටයුතු සකස් කරන්න කියලත් මේ පනත් කෙටුම් පතේ සඳහන් වෙනවා. ඒ අනුව 2009 ඉඳලා ක්‍රියාත්මක වුණු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී තනතුර ඒ අනුව ඉවත් වන්න නියමිතයි. එළඹෙන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළඹෙන සිකුරාදා දිනේ මෞබිමින් පුවත් විශේෂාංගෙන් හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා. මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
2: මෞබිමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.

0: ඉතින් ඒ ගීතේ අනතුර අපි දැන් කෙටි විරාමයකට යන්න තමයි සූදානම් ඉන්නේ. විරාමෙන් අනතුරුව තවත් විශේෂාංග කිහිපයක් අපි ඔබ වෙත ගෙනින්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු සහ කාසි භාවිතාව තිබ්බට වඩා ටිකක් ඉහළ ගිහිල්ලා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කෙටි විශේෂාංගයක් ඔබ වෙත ගෙනෙන්න සූදානම් ඉන්නවා. විශේෂයෙන්ම අපි හිතනවානේ දැන් මේ වර්තමානයේ තියෙන තාක්ෂණික ක්‍රමවේදයත් එක්ක ඉලෙක්ට්‍රොනික ගෙවීම් වලට බොහෝ විට මිනිස්සු නැඹුරු වෙනවා කියලා. නමුත් ඕස්ට්‍රේලියාවේ මේ මුදල් නෝට්ටු සහ කාසි භාවිතාවට වැඩි ඉල්ලුමක් ඇති වෙමින් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඉතින් ඒ සම්බන්ධව කෙටි විශේෂාංගයක් තමයි අපි ඔබ වෙත ගෙනින්නේ. ඊට අමතරව දැන් අපි මේ දිනවල වැඩි වශයෙන්ම කතා වෙන්නේ මේ අයවැය යෝජනා සම්බන්ධයෙන්. ඉතින් විවිධ අංශවලට මේ අයවැය යෝජනා බලපානවා. විශේෂයෙන්ම මේ සංක්‍රමණ වලට මේ අයවැය යෝජනා වලින් මොනවද ඇති වෙලා තියෙන තත්ත්වය කියලා විමසලා බලන්න අපි කෙටි විශේෂාංගයක් සාකච්ඡාවක් ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩසටහන අවසානයේදී ඒ සමගින් එකතු වෙන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. එනම් මේ කෙටි විරාමයක් ලබාගෙන නැවතත් අපි හමු වෙමු.
1: ජාතික වාර්තා චිත්‍රපටවල සිට සම්භාව්‍ය සංස්කෘතික චිත්‍රපට දක්වා ලෝකමට්ටමේ නාට්‍යවල සිට හාස්‍ය සොඳුරුතම තැන් සොයා SBS වයිස්ලෑන්ඩ් රූපවාහිනියේ 31 වෙනි නාලිකාවෙන් NITV රූපවාහිනියේ ද පොයින්ට් වැඩසටහන ඇබරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් දූපත්වාසීන් මුහුණදින සංස්කෘතික දේශපාලන සහ සමාජීය ගැටලු සාකච්ඡා කරයි ද පොයින්ට් SBS ඔන් ඩිමාන්ඩ් වෙතින්. සියගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන් ස්මාර්ට් ටීවී මගින් ටැබ්ලට් එකකින් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS ඔන් ඩිමාන්ඩ් ඇප් ඩවුන්ලෝඩ් කරගන්න. SBS World News ඔස්ට්‍රේලියාවෙන් සහ ලෝපුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑම දිනකම සවස 5:30ට SBS රූපවාහිනියෙන් සහ SBS ඔන් ඩිමාන්ඩ් වෙතින්. ලොව පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න SBS Chill දැන් SBS Audio App වෙතින්. Australia Explained නව සංක්‍රමණිකයන්ට නිවාස, සෞඛ්‍ය, රැකියා සහ තවත් බොහෝ දේ පිළිබඳ තොරතුරු සමගින් උදව් කරයි. පිවිසෙන්න sbs.com.au/australiaexplained. SBS වෙබ්පඩිවේ ක්‍රීඩා පිටුව ක්‍රීඩා ලෝලීන් සඳහා අංක එකේ ගමනාන්තයයි. පාපෙදී මෝටර් රථ ධාවන තරඟ, ලෝක මල්ල ක්‍රීඩා සහ තවත් බොහෝ දේ. පිවිසෙන්න sbs.com.au/sport. SBS Audio app ඔබේ දුරකථනයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ පොඩ්කාස්ට් වලට සවන් දීමට ඇති හොඳම ක්‍රමයයි. SBS Audio app නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රියකරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙ ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවය Facebook වෙතුනොත්. ලෝපුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 වෙනි නාලිකාවෙන් සහ on demand වෙතින්.

ඔස්ට්‍රලියාවේ මුදල් නෝට්ටු සහ කාසි භාවිතය ආයෙත් වැඩි වෙලා. නෝටු සහ කාසි භාවිතයෙන් තොරව දෛනික කටයුතු කිරීම අපහසු බව සෑම ඔස්ට්‍රලියානුවන් 3 දෙනෙකුගෙන් 1 අයකුම කියන බවත් සමීක්ෂණයකින් හෙළි වෙලා. මේ විදිහට මුදල් භාවිතය යල් පැන ගිය ක්‍රමයක් කියලායි බොහෝ දෙනා සිතුවේ. යළිත් තොරක් හිස ඔසවන මේ ගැනයි අද කෙටි විශේෂංගය. 2022 වසරත් එක්ක බලද්දී ඔස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු සහ කාසි භාවිතය 2025 වසරේදී ඉහළ ගිහින්. මේ දේවල් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ නවතම දත්ත. ඔස්ට්‍රේලියානුවන් තමන්ගේ ගෙවීම් කටයුතු කරන ආකාරය පිළිබඳ දත්ත රැස්කිරීම ආරම්භුනේ 2007. ඉතින් ඒ ආරම්භයේ සිට මේ වගේ ඉහළ යාමක් සිදු වෙලා තියෙන්නේ පළමු වරට. 2025 මුදල් නෝට්ටු සහ කාසි භාවිතය 15%ක් වුණා. 2022 ඒ අගය 13%ක් විදියටයි දැක්ුණේ. කාඩ්පත් භාවිතයට සහ ඩිජිටල් ගෙවීම් වලට මිනිසුන් හුරු වුණා. ඒත් එක්කම භෞතිකව මුදල් භාවිතය යම් තාක් දුරකට නැවතුණා. එය හදිසි අවස්ථා සඳහා යොදාගන්නා දෙයක් වශයෙන්ුයි පැවතුනේ. 2025 රටේ ඔස්ට්‍රේලියානුවන් අඩක්ම සතියක් තුළ මුදල් නෝට්ටු සහ කාසි භාවිත කරන බව අනාවරණය වුණා. ගෙවීම් වල මුළු අගය පිළිබඳ සලකා බලද්දී 8%ක්ම සිදුවෙන්නේ භෞතික මුදල් ගනුදෙනු. ඒ ගණන 2022 වසරට සමානයි. බොහෝ වෙලාවට භාවිත වෙන්නේ ඩොලර් 10ට පමණ අඩු කුඩා ගෙවීම් වලට. උදාහරණයක් වශයෙන් කෝපි කෝප්පයක් මිලදී ගන්නකොට වගේ. සෑම ඩොලර් 10කට අඩු ගෙවීම් 4න් එකක්ම කාඩ්පත් හෝ ඩිජිටල් ගෙවීමක් නෙවෙයි. ඔස්ට්‍රේලියාවේ මුළුමනින්ම භෞතික මුදල් භාවිතයෙන් තොරවීම පිළිබඳව කතා කරනවා අපිට ඇහිලා තියෙනවා. හැබැයි එහෙම වෙන්නේ නැති බව දැන් පෙනෙන්න තියෙනවා. තවත් දසවසරක් පමණ මුදල් නෝට්ටු සහ කාසි භාවිතය පවතිනු ඇති බව මහ බැංකු අධිපතිනි මිෂෙල් බුලොක් කියනවා. වැඩියෙන්ම මුදල් නෝට්ටු සහ කාසි භාවිත කරන්නේ කවුද? ඒ වයස්ගත ඔස්ට්‍රේලියානුවන්. 2025 වසරේදී දත්තවලට අනුව වයස අවුරුදු 65ට වැඩි අයගෙන් 10%ක් පමණ දෙනා සියලු ගෙවීම් වලදී භෞතික ගනුදෙනු වලට යොමු වෙනවා. අඩු ආදායම් සහ ග්‍රාමීය පෙදෙස්වල ජනතාව අතරෙත් ඒ වගේ පිළිවෙතක් දකින්න පුළුවන්. සමස්තයක් වශයෙන් ගත්තොත් මුදල් නෝට්ටු සහ කාසි භාවිතය විවිධ වයස්කාණ්ඩ, ආදායම් සහ ස්ථාන අනුව වෙන්වෙන් වශයෙන් විශාල වෙනස්කම් වලට ලක්ුණේ නැහැ. 7%ක් පමණ දෙනා අවම වශයෙන් සිය ගෙවීම් වලින් 80%ක් පමණ සිදු කරන්නේ භෞතිකව. මේක 2022ට සමාන තත්වයක්. ඒත් එක්කම අඩක් දෙනා ඒ විදිහට භෞතික මුදල් භාවිතයට යොමු වන්නේම නැහැ. ඒකත් නොවෙනස්ව පවතින තත්වයක්. 2007 පටන්

කරපු සෑම සමීක්ෂණයකදීම පෙරකිව්ව සියලු කාණ්ඩවල මුදල් නෝට්ටු සහ කාසි භාවිතයේ යම් පහත යාමක් දකින්න ලැබුණා. ඒ පහත යාමේ නැවතීමක් දකින්න ලැබෙන්නේ පළමුවරට. භෞතික වශයෙන් මුදල් භාවිතයට ඕස්ට්‍රේලියානුවන් යොමු වෙන්නේ පුරුද්දක් නිසාම නෙවෙයි. ඒකට ප්‍රායෝගික හේතු ටිකක් තියෙනවා. සමහර වෙළඳ ස්ථාන අනුමත කරන්නේ ඒ වගේ ගෙවීම් විතරයි. පොකට්ටුවට දැනෙන විදියට ගෙවීම් සිදු කරන්න, අනවශ්‍ය වියදම් කපා හරින්න ඒ උදව්වක් වෙනවා. මිතුරන් සහ පවුලේ අයට යම් ගෙවීමක් කරද්දී එතන ලෙහෙසියක් පහසුවක් තියෙනවා. කාඩ්පත් ගෙවීමක් කරද්දී වෙන අය කිරීමේ, කියන්නේ කාඩ් සර්චාර්ජ් එක මග

0: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
1: භෞතිකව ගෙවීමේ ක්‍රම නොමැතිව දෛනික ජීවිතය පවත්වා ගැනීම අපහසු බව ඔස්ට්‍රේලියානුවන් 3/1 පමණ දෙනා සමීක්ෂණයේදී කියලා තියෙනවා. ඔන්ලයින් ගෙවීම සිදු කිරීම අපහසු අය, ග්‍රාමීය හෝ මුල්වැසි ප්‍රජාව, විශේෂයෙන්ම අන්තර්ජාල සබඳතා දුර්වල, එහෙමත් නැත්නම් බැංකු ප්‍රවේශයේ අපහසු අය, ආබාධ සහිත ප්‍රජාව, මූල්‍යමය හිංසනයකින්, ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් ඇබියුස් එකකින් පලා යන අය, මෙන්න මේ වගේ අය මේ ඔස්ට්‍රේලියානුවන් අතර ඉන්නවා. ඉතින් මේ නිසාම 2026 ඉඳන් සමහර අත්‍යවශ්‍ය වෙළඳාම් වලදී, ඒ කියන්නේ ඉන්ධන සහ එදිනෙදා බඩු භාණ්ඩ අලවිසල් වල මුදල් නෝට්ටු සහ කාසි වලින් මුදල් ගෙවීමේ පහසුකම් සැලසීම අනිවාර්ය කරන්න රජය මේ වෙන විට සැලසුම් කරනවා. ජනතාවට අවශ්‍ය වන තාක් භෞතික මුදල් ගනුදෙනු පවත්වා ගැනීම වෙනුවෙන් තමන්ගේ සහාය හිමි වෙන බවත් ඕස්ට්‍රේලියාවේ මහා බැංකුව ප්‍රකාශ කළා. තවත් විශේෂාංග වලට සවන් දෙන්න sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.
2: හොඳයි, ඉතින් අපි කලින් සඳහන් කළා වගේ මෙවර ෆෙඩරල් අයවැයෙන් ඉදිරිපත් වූ යෝජනා පිළිබඳව අපි විශේෂ වැඩසටහන් මාලාවක්ම ඔබ වෙත ගෙනාවා. ඉතින් සංක්‍රමණ සම්බන්ධයෙන් මේ අයවැය යෝජනා මොනවද කියන කාරණාව සම්බන්ධිනුත් අපි විශේෂාංග ඔබ වෙතගෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තවත් විශේෂාංගයක්, විශේෂ සාකච්ඡාවක් ඔබ වෙතගෙන ඉන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සංක්‍රමණ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන සුසන්ත කටුගම්පල මහතා සමග මේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සාකච්ඡාවක් පැවැත්වුවා. ඉතින් එහි තොරතුරු තමයි අපි ඔබ වෙතගෙන ඉන්න සූදානම් වෙන්නේ. ඉන් පෙර අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව ඒ සාකච්ඡාව අපි ඔබ වෙත ගෙනෙනවා.
3: SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට.
4: SBS South Asian brings you closer to South Asia. News in 10 languages, the SBS Spice podcast, and the hottest tracks on SBS South Asian radio. There is so much to explore. Check it out now on the SBS audio app or website.
3: SBS Audio app ඔබේ දුරකථනයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ පොඩ්කාස්ට් වලට සමන් දීමට ඇති හොඳම ක්‍රමයයි. SBS Audio app නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත. Australia Explained. නව සංක්‍රමණිකයන්ට නිවාස, සෞඛ්‍ය, රැකියා සහ තවත් බොහෝ දේ පිළිබඳ තොරතුරු සමගින් උදව් කරයි. පිවිසෙන්න sbs.com.au/australiaexplained. ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලියානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement. NITV රූපවාහිනියේ ද පොයින්ට් වැඩසටහන ඇබරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් දූපත්වාසීන් මුහුණ දෙන සංස්කෘතික, දේශපාලන සහ සමාජීය ගැටලු සාකච්ඡා කරයි. ද පොයින්ට් SBS ඔන් ඩිමාන්ඩ් වෙතින්. SBS සිංහල සේවයේ වැඩසටහන් වලට දැන් පොඩ්කාස්ට් ලෙසනුත් සවන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට. නැතිනම් SBS Audio app download කරගන්න. අදම SBS Audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකියි.
5: ඔස්ට්‍රේලියාව තුළ ජීවත් වන සියලු දෙනාම පාහේ මේ වන විට වඩාත් වැඩි අවධානයක් යොමු කරන්නේ පසුගියදා ෆෙඩරල් රජය ඉදිරිපත් කළ අයවැය යෝජනා සම්බන්ධයෙන්. ඔබ දන්නවා SBS සිංහල සේවයේ මගින් මේ අයවැය යෝජනා තුළින් ඉදිරිපත් කර ඇති විවිධ ශේෂ්ත්‍රවලට අදාළ වන යෝජනා ගැන වෙන්වෙන්ව වැඩසටහන් ඔබ වෙත ගෙන එනවා. ඉතින්

0: අද වැඩසටහනෙන් මම සූදානම් වන්නේ සංක්‍රමණික ශ්‍රේෂ්ඨයට තමත්ම වැදගත් මාතෘකාවක් සංක්‍රමණික ශ්‍රේෂ්ඨයට මේ අයවැය යෝජනා මගින් කොයි වගේ බලපෑමක් කොයි වගේ වෙනස්කමක්ද ෆෙඩරල් රජය යෝජනා කරන්න කියන කාරණේ. ඉතින් ඔබ දන්නවා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට සමගාමීව පාර්ලිමේන්තුවේ විවිධ ස්ථාවර කමිටු පවතිනවා මේ අයවැය සම්බන්ධ යෝජනා සාකච්ඡා කරන මින් එක ස්ථාවර කමිටුවක් තමයි මේ සංක්‍රමණ කටයුතු සම්බන්ධයෙන් වන ස්ථාවර කමිටුව. ඉතින් මේ ස්ථාවර කමිටුව හමුවේ අදහස් දැක්වීමට පැමිණ සිටි ශ්‍රී ලංකීය පසුබිමක් සහිත ජ්‍යෙෂ්ඨ සංක්‍රමණික නීතිඥවරයෙක් වන දොන් සුසන්ත කටුගම්පල මට කැන්බරාහි ෆෙඩරල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී බුණ ගැහුණ. ඉතින් මට අවස්ථාව ලැබුණා ඔහු සමග කෙටි කතාබහක නිරත වන්නට මේ අයවැය සහ එතුලින් සංක්‍රමණාංශයට කොයි වගේ බලපෑමක්ද වෙනස්කමක්ද මේ යෝජනා කරලා තියෙන කියන කරුණු පිළිබඳ කෙටි කතා බහක නිරත වෙන්නට මේ සූදානම් වන්නේ ඒ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නටයි. අද අපි බොහොම ගෞරවයෙන් සුසන්ත කටුගම්පල ඔබ පිළිගන්නවා SBS සිංහල සේවයේ වෙනුවෙන් අයිබෝවන්.
1: අයිබෝවන් කසප.
0: හොඳ ඔබට අවස්ථාව ලැබුණා මේ 2026 ෆෙඩරල් රජයේ අයවැය පාර්ලිමේන්තු ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී වන්නට, එවැගේම එහි යෝජනා පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන්නට, එවැගේම සංක්‍රමණ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර කමිටුව හමුවේ ඔබේ අදහස් ඉදිරිපත් කරන්නට, විශේෂයෙන්ම සංක්‍රමණික ප්‍රජාවට බලපාන කරුණු සහ සංක්‍රමණික නියෝජිතවරුන්ට බලපාන කරුණු සම්බන්ධයෙන් ඔබට කතා කරන්නට අවස්ථාව ලැබුණා. අපට ආරම්භයක් විදිහට කියන්න, මොකක්ද ඔබේ අදහස මේ අලුතෙන්ම ඉදිරිපත් කරපු ෆෙඩරල් අයවැය සම්බන්ධයෙන්?
1: මේ අයවැය සංක්‍රමණික ප්‍රජාවට ඉතාම සුභවාදී සුබදායක අයවැයක් කියලා කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි පහුගිය කාලයේ සිටම පොලිටිකලි දේශපාලන ප්‍රශ්න එකක් තියෙනවා මේ සංක්‍රමණ කෝටා එක අවුරුද්දටින සංක්‍රමණිකයන් ගන්න අඩු කරන්නට කියලා. ඒ ගැන විවෘත ප්‍රකාශ අපිට දකින්න ලැබෙනවා. නමුත් ඔස්ට්‍රේලියානු රජය මේ වෙලාවේ තීරණය කරලා තියෙනවා 185,000 කෝටි එකක් ඒගොල්ලෝ ඊළඟ මුදල් වර්ෂයටත් මේන්ටේන් කරනවා කියන එක අයවැයෙන් ප්‍රකාශයට පත් වුණා. ඒ වගේම තවත් සුබදායක ප්‍රවෘත්තියක් තමයි මේ 185,000 කියන්නේ 130,000 පමණ ඔස්ට්‍රේලියාවේ පදිංචි ඔස්ට්‍රේලියාව ඇතුළත අයදුම් කරන අයදුම් කරුවන්ට සිර පදිංචිය ලබා දීම සඳහා රජය විසින් පාවිච්චි කරන්න යනවා. ඒක සුබදායක ප්‍රවෘත්තියක්. ඒ වගේම 55,000 අයින් කරලා තිනවා තව 30%ක් වෙන් කරලා තිනවා පිටරටින් අයදුම් කරන අයට ඉස්සර පදිංචිය ලබා ගන්න. එහෙදී ඉතාම හයිලි ස්කිල් ඉහළ ගණයේ නිපුණතාවයන් තිබෙන අය විශේෂයෙන්ම නැෂනල් ඉනොවේෂන් වීසා යටතේ සහ හයිලි ස්කිල් මයිග්‍රේෂන් යටතේ සහ කන්ස්ට්‍රක්ෂන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ෂෝටේජස් ෆුල්ෆිල් කරන්න කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකේ ට්‍රේඩ්ස් වල ඉන්න අයට විසා දෙන්න ඔෆ්ෂෝ වලින් හරි ඇව ගෙන්නන්න මේ අවස්ථාව පාවිච්චි කරනවා. එඳා මේ අයවැය ඉතාම සුබදායක අයවැයක් සංක්‍රමණ අංශේ. නමුත් අපි අනිත් අංශ වලින් ගත්තාම මුදල් අංශය දේපල ආයෝජන අංශය ගත්තාම ඒවැය ඩිසපොයින්ට්මන්ට්ස් ජනතාවට තිබෙනවා. ඒ ගැන කමෙන්ට් කරන්න මට බැහැ. මොකද මම මේකට විශේෂඥයෙක් නෙමෙයි. සංක්‍රමණ ප්‍රජාවට බලපාන විදිහට මේක ඉතාම සුබදායක හොඳ අයවැයක්.
0: හොඳ සුසන්ත, ඔබ සඳහන් කරා දැන් මේ වෙලාවේ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින 130,000 පමණ මේ නව යෝජනාව අනු අවස්ථාව සැලසෙනවා කියලා ස්ථිර පදිංචිය දක්වා යන්නට. මොකක්ද එහෙම කෙනෙක් නම් ඔවුන් කළ යුත්තේ මේ මොහොතේදී? ඔවුන්ට අදාළ වන අලුත් වීසා කාණ්ඩයක් වගේ දෙයක් රජය නිවේදනය කළාද? මොකක්ද ඔවුන්ගේ ඊළඟ පියවර?
1: මේ සඳහා අලුත් වීසා කාණ්ඩ හඳුන්වදීමක් ප්‍රකාශයට පත් කරලා නැහැ. නමුත් මේ සංක්‍රමණ නීති පද්ධතිය ඇතුළත විවිධ වීසා කාණ්ඩ වීසා වර්ග තියෙනවා. ඔන්ෂෝ ඔස්ට්‍රේලියාව ඇතුළේ අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම ඔෆ්ෂෝ අයදුම් කරකට අයදුම් කරන්න පුළුවන්. ඉතින් මේ දැන් තියෙන ක්‍රමවේදය තමයි මේ බොහෝ ස්කිල් මයිග්‍රේෂන් වීසා ඔෆ්ෂෝ ඔන්ෂෝ කියලා වෙන් කරන්න නැතුව එකම කාණ්ඩයක් තමයි තියෙන්නේ. එකම වීසා කාණ්ඩයක් විදිහට ඔන්ෂෝ ඔෆ්ෂෝ යට අයදුම් කරන්න හැකියාවක් තිබෙනවා. නමුත් ඔන්ෂෝ ඔස්ට්‍රේලියාව ඇතුළත ඉඳලා කිසියම් කෙනෙක් අයදුම් කළාම එයට බ්‍රිජින් වීසා එකක් හම් වෙනවා. ඒ බ්‍රිජින් වීසා එකේ බොහෝ විට වර්ක් පර්මිට් එකක් රැකියා කරන්න අවසරයක් රජයෙන් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහිදී වෙන්නේ මේ අලුත් වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීමට වඩා මේ කෝටා එක පාවිච්චි කරනවා

0: මේ තියෙන වීසා කාණ්ඩ පාවිච්චි කරලා ඔස්ට්‍රේලියාව ඇතුලේ අයට ස්ථිරපදිංචි ලබා දෙන්න. මොකද සංක්‍රමණ අමාත්‍යවරයා ප්‍රකාශයක් කරා පොහොගේ සුමානේ කීපය තුළ ඔස්ට්‍රේලියාව ඇතුලේ ටෙම්පරි වීසා වලින් තාවකාලික වීසා වලින් ඉන්න වැඩි දෙනෙකුට ස්ථිරපදිංචි ලබා දෙන්න ඕනේ කියලා. ඒ වගේම රජය දකිනවා මේ සංක්‍රමණිකයන් ස්ථිරපදිංචි ලබා ගත්තාම ඒ අලුතෙන් නිවාසයක් හදන්නත් කමිට්මන්ට් එකක් පියවරක් ගන්න පුළුවන්. මේ සංක්‍රමණිකයන් තමයි වැඩියෙන්ම නිවාස ගන්නෙ, නිවාසවලට ආයෝජනය කරලා අලුත් ගෙවල් හදන්නේ. එසා මේ රජය අවසාන වශයෙන් බලාපොරොත්තු වෙනවා මේ ස්කිල් මයිග්‍රේෂන් නිපුණතා සංක්‍රමණය යටතේ අලුත් ස්කිල්ස් ස්කිල් ෂෝටේජ් එක පුරවලා අලුත් නිපුණතා ඔස්ට්‍රේලියාවට ගේන්න, ඒ වගේම නිපුණතා සංක්‍රමණිකයන්ට ඉස්සර පදිංචි අවස්ථා ලබා දෙන්න, ඒ වගේම අලුත් ඉදිකිරීම් අලුත් නිවාස සංවර්ධනයට මේ සංක්‍රමණය පාවිච්චි කරන එක තමයි රජයේ අරමුණ කියලා අපිට කියන්න පුළුවන්.
1: අදයි සුසන්ත, ඔබ දශක ගණනාවක් තිස්සේ මේ සංක්‍රමණ සම්බන්ධයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්, ඔබේ අත්දැකීම් ඇසුරෙන් අපට කියන්න මොකක්ද ඔබට දෙන්න පුළුවන් උපදෙස්? ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නට බලාපොරොත්තුෙන් සිටින කෙනෙක් නම්, එහෙම නැත්නම් මේ මොහොතේ ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටින ස්ථිර පදිංචිය සඳහා අපේක්ෂා කරන තමන්ගේ සංක්‍රමණ සිහිනය සැබෑ කරගන්නට අපේක්ෂාවෙන් පසුවන කෙනෙක් නම්, ඔබේ අත්දැකීම් ඇසුරෙන් මොකක්ද ඔවුන්ට දෙන්න තියෙන උපදෙස?
0: ඔබට මේ කොම්ප්ලෙක්ස් ඉතාම සංකීර්ණ සංක්‍රමණ නීති පද්ධතිය තුළ හරි අවුට්කම් එක හරි ප්‍රතිඵලය ලබාගෙන නම් හැම විටම හරි කෙනෙක්ගෙන් එක්ස්පීරියන්ස් තියෙන පළපුරුද්ද තියෙන සංක්‍රමණ නීතිඥවරයෙකුෙන් හෝ ලියාපදිංචි ජනත කෙනෙකුෙන් ඇඩ්වයිස් අවවාද ගැනීම අවශ්‍යයි. ඉතින් රජය මේ ක්‍රමවේදයක් විදිහට මේ අය ලියාපදිංචි කරලා තියෙනවා. බලන්න, නමුත් අපේ ප්‍රැක්ටිස් එකේදී මේ වීසා වලට ඇඩ්වයිස් කරන එකට අමතරව අපි මේ රටේ සංක්‍රමණ ප්‍රතිපත්තිය අපේ කමියුනිටීස් වලට, අපේ සංක්‍රමණ ප්‍රජාවට යහපත් වෙන විදිහට පාවිච්චි කරන්න අපි මේ රජයට කිසියම් විදිහකට ලොබි කිරීමක් අපි කරනවා. ඒ ලොබි කිරීම ඉතාම අවශ්‍යයි. ඒ කියන්නේ අපි රජයත් එක්ක ඔන් ගෝයින් සාකච්ඡාවක් කරනවා. එහෙනම් මගේ මතය තමයි විපක්ෂය සංක්‍රමණයට විරුද්ධ නැහැ. සමහර ඔබ දකින්න පුළුවන් ලිබරල් පක්ෂයේ සමහරු, වන් නේෂන් පක්ෂයේ සමහරු මේ සංක්‍රමණයට විරුද්ධව කතා කරනවා කියලා. නමුත් මේ කතා කරන්නේ දේශපාලන අරමුණ සඳහා පමණයි, දේශපාලන වාස ගන්න පමණයි. නමුත් එය අවසානයේදී තේරුම් ගන්නවා සංක්‍රමණිකයන් සංක්‍රම ප්‍රජාව මේ රටේ ආර්ථිකයට ඉතාම අවශ්‍ය කියලා. නිසා ඔස්ට්‍රේලියාවේ වැලියුස් අගය කරන, ඔස්ට්‍රේලියන් වැලියුස් රෙස්පෙක්ට් කරන හොඳ සංක්‍රමණිකයන්ට අවස්ථාවක් තියෙනවා. ඉන්ද ශ්‍රී ලාංකිකයන් ඒ ගොඩට ඇතුළත් වෙනවා. ඉන්ද ශ්‍රී ලාංකික නැෂනලිටි එකක් තියෙන පුරවැසි භාවයක් තියෙන අයට සංක්‍රමණය ලබා ගැනීමේදී, සාක්ෂාත් කර ගැනීමේදී වෙන බාධක නැහැ. තමන් හරි ඩොකියුමෙන්ට්ස් ඉදිරිපත් කරලා හරි අවවාද, හරි ඇඩ්වයිස් අරගෙන හරි ක්‍රමවේදය පාවිච්චි කළොත් තමන්ට ඒ අවස්ථාව තමන්ගේ පවුලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා තමන්ගේ සංක්‍රමණ සිහිනය සාක්ෂාත් කරගන්න අතරතුර ලංකාව අමතක කරන්න එපා, ලංකාවටත් ඔබේ සහයෝගය දිගටම දෙන්න. දැන් අපි අවුරුදු 36ක් මේ රටේ හිටියත් අපි ලංකාව අමතක කරතොත් ලංකාවට සහයෝගය දෙනවා. ඔබගේ සහයෝගය ලංකාවට හැමදාම අවශ්‍යයි.
1: හොඳයි, අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීතිඥයෙකු ලෙස කටයුතු කරන දොන් සුසන්ත කටුගම්පල මහතාට. SBS සිංහල සේවය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ෆෙඩරල් පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මේ කෙටි කතාබහට එකතු වුණාට බෙහෙවින්ම ස්තුති. අයිබෝවන්.
0: බොහොම ස්තුතියි අයිබෝවන්.
2: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
3: හොඳයි, ඉතින් ඒ විශේෂංගයත් සමගින් අද වැඩසටහනේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. එනම් ඉතින් නැවතත් හෙට දිනේදී තමයි අපි ඔබව හමුවෙන්නේ. අද වැඩසටහන උපේතගෙන මම දිනේෂ් ලීනගේ. ඔබට සුබ දවසක්. අයිබෝවන්.